0: SBS, a world of difference. You're with SBS Sinhala on mobile, online, and on radio.
1: Me aarambha vanne SBS Kuan Vidhuliye Sinhala Sevayai. Kuan Vidhuliyen antarjaliyen saha jangama durakathinen.
2: Subama suba udasanak prarthana karamin piliganna oba selu denama. අද SBS සිංහල සේවේ සජීවී වැඩසටහනට දින අද මැයි මාසේ 11 වෙනි

0: Oye, tú. Sí, tú. ¿Quieres ahorrar $1,000? Pues cámbiate a Spectrum y ahorra $1,000. Garantizado. Solo ten 4 líneas de Spectrum Mobile y te damos internet con fibra óptica gratis para siempre. Sí, internet gratis para siempre. Y ahorra $1,000 garantizados en tu primer año. O cubrimos la diferencia. Visita spectrum.com/gratis para siempre para más información. Spectrum Internet funciona con fibra óptica y se conecta mediante líneas coaxiales. Se aplican restricciones.
1: අපගේ ගෞරවය පුදකර සිටිනවා. හොඳයි, ඉතින් අදත් අපි ඔබට විශේෂාංග කිහිපයක්ම ගෙනල්ලා තිනවා. ඉතින් මේ විශේෂයෙන්ම මේ ඕස්ට්‍රේලියාවේ දේශපාලන බල පෙරලියක් සිදුවේද කියන කාරණාව සම්බන්ධයෙන් මේ වන විට බොහෝ දෙනා අවධානය යොමු කරලා තිනවා. විශේෂයෙන්ම මේ පෝලින් හැන්සන් මන්ත්‍රීවරියගේ නායකත්වයෙන් වන් නේෂන් පක්ෂය විශාල ජනප්‍රසාදයක් ලබා ගනිමින් සිටින බවක් පෙනෙන්නට තිබෙනවා. ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම පක්ෂ දෙකෙන් එකක් වෙන ලිබරල් පක්ෂයට වඩා ජනප්‍රියතාවයක් මේ වන් නේෂන් පක්ෂය ඇතැම් ඡන්ද බල ප්‍රදේශවල ලබාගෙන තියෙනවා කියලා තමයි තොරතුරු වාර්තා වෙන්නේ. ඉතින් පසුගිය සෙනසුරාදා පැවතුණා ෆාරා කියන මේ ඡන්ද කොට්ටාසේ, ඒ කියන්නේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ තියෙන මේ ඡන්ද කොට්ටාසේ මැතිවරණයක්. ඉතින් මේක පැවැත්ුණේ ඇත්තටම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, ඒ වගේම විපක්ෂ නායිකාව වන සූසන් ලී පාර්ලිමේන්තු මන්ත්‍රී ආසනය ඉවත් වුණාට පස්සේ ඒ වෙනුවට නව මන්ත්‍රීවරයෙකෝ මන්ත්‍රීවරයක් තෝරා ගැනීම සඳහා තමයි මේ මැතිවරණය පැවැත්ුණේ. ඉතින් මේක මේ මැතිවරණ කොට්ටාසේ ලිබරල් පක්ෂයේ ඡන්ද බල ප්‍රදේශයක් විදිහට තමයි වසර ගණනාවක්ම පැවතුනේ. නමුත් පසුගියදා පැවති මේ මැතිවරණයෙන් ලිබරල් පක්ෂය අභිබව පොලින් හැන්සන් මන්ත්‍රීවරියගේ වන් නේෂන් පක්ෂය සුවිශේෂී ජයග්‍රහණයක් ලබාගෙන තියෙනවා. ඉතින් මේක ඉතාම සුවිශේෂී තත්ත්වයක්, ප්‍රධාන පක්ෂයක බලකොටුවක් වෙලා තිබ්බ මේ ඡන්ද බල ප්‍රදේශයේ වන් නේෂන් පක්ෂය ඉදිරියට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේක ඉතාම සුවිශේෂී අවස්ථාවක්. ඉතින් මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු තමයි අද කාලීන විග්‍රහයෙන් අපි ඔබ වෙත ගෙනින්නේ. ඊට අමතරව ඊයේ දිනයට යෙදුණ මවරුන්ගේ දිනය, ඉතින් ඒ වෙනුවෙන් සැමරීම් සිදු කළා. ඉතින් ඔබත් යම් ප්‍රමාණයකට හෝ ඒ වෙනුවෙන් සැමරීම් සිදු කරන්නට ඇතයි කියලා අපි සිතනවා. ඉතින් මේ මවරුන්ගේ දිනය වෙනුවෙන් SBS සිංහල සේවය සැකසූ විශේෂාංගිකුත් අද අපි වැඩසටහන අතරතුරදී ගෙනෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ නෙගටිව් ගියරින් ක්‍රමවේදයට යම් වෙනස්කම් ගෙනෙන්න ලේබර් පක්ෂය මේ වන විට, ලේබර් රාජ්‍ය මේ වන විට තීරණය කරලා තියෙනවා. ඉතින් හෙට තමයි අයවැය ප්‍රකාශයට පත් වෙන්නේ. ඉතින් මේ සම්බන්ධයෙන් වැඩිදුර

0: advertising.
1: Guided by a shared purpose and a spirit of collaboration, Emory University students push each other to think creatively and work cooperatively, knowing that different perspectives lead to new ideas.
2: What makes Emory special is that it has very rigorous academics, but a community that is willing to support each other. People are always willing to study together and work hard together.
1: Learn more at emory.edu.
3: ලින් හැන්සන් මන්ත්‍රීවරිය නායකත්වයේ දරන වන් නේෂන් පක්ෂය වර්තමානයේ වන විට ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන පක්ෂවලට විශාල අභියෝගයක් බවට පත්වෙමින් ඉන්නවා. නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පසුගියදා පැවති එක් මැතිවරණයකදී ඔවුන් ලිබරල් පක්ෂයේ ප්‍රධාන ආසනයක් ජයග්‍රහණය කරන්නට සමත් වෙලා තියෙනවා. ලිබරල් පක්ෂයේ හිටපු නායිකාව වගේම හිටපු විපක්ෂ නායිකාව වන සූසන් ලී පාර්ලිමේන්තුවෙන් ඉවත්වීමත් සමග ඒ වෙනුවෙන් නව මන්ත්‍රීවරයෙකු තෝරාගන්න මේ මැතිවරණය පැවැත්වුණා. මේ ලැබපු සුවිශේෂී ජයග්‍රහණය ගැන තොරතුරු අද කාලීන විග්‍රහයෙන් අපි ඔබ වෙත ගෙනෙනවා. නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ෆාරා කියන ආසනය ලිබරල් පක්ෂයේ ප්‍රබල ආසනයක් ලෙස බොහෝ කලක් පැවතුණා. මේ ආසනය ඔස්ට්‍රේලියාවේ 10 වෙනි විශාලතම ඡන්ද කොට්ටාසය වෙනවා. මේ ඡන්ද බල ප්‍රදේශය වර්ග කිලෝමීටර 126,000 පමණ වෙනවා. මේක ඉතාම විශාල ඡන්ද කොට්ටාසයක්. මේ ඡන්ද කොට්ටාසයේ ප්‍රමාණය අයිස්ලන්තය, දකුණු කොරියාව සහ ඔස්ට්‍රියාව වගේ ඇතැම් රටවලටත් වඩා විශාල වෙනවා. පසුගිය වසර 70ක කාලය තුළ මේ ආසනය සඳහා නැෂනල්ස් පක්ෂය හෝ ලිබරල් පක්ෂ මන්ත්‍රීවරුන් පමණක් පත්වී තිබුණා. නමුත් එම තත්ත්වය වෙනස් කරමින් ලිබරල් පක්ෂය පරාජයට පත්කිරීමට ඡන්දදායකින් මෙවර කටයුතු කර තිබෙනවා. ලිබරල් පක්ෂයේ හිටපු නායිකා සූසන් ලීගේ ඉවත්වීමත් සමග පාර්ලිමේන්තුවේ හිස්සූ එම ආසනය සඳහා මේ ජනතාව ලිබරල් පක්ෂ අපේක්ෂකයෙකු නැවත පත්කර ගැනීම ප්‍රතික්ෂේප කරලා තියෙනවා. පසුගිය සෙනසුරාදා ඡන්දය ප්‍රකාශ කිරීම අවසන් වී පැය දෙකක් ඇතුළත ලිබරල් පක්ෂය 30%කින් පමණ තම ඡන්ද පදනම අඩු කරගෙන ඇති බවට පෙනෙන්නට තිබුණා. නමුත් මේ ගැන තමන්ට පසුතැවීමක් නොමැති බව ලිබරල් පක්ෂය වෙනුවෙන් මේ මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂිකාව වන රේසා බට්කෝස්කි පැවසුවා.
4: Obviously this by-election result didn't go the way that we all had hoped. But I'm still so incredibly grateful for the experience. It really has been the best experience of my life and I wouldn't change a thing.
3: වන් නේෂන් පක්ෂයට මේ මැතිවරණයේදී වැඩි වාසි පවතින බව විශේෂඥයන් මින් පෙර පවසා තිබුණා. වන් නේෂන් පක්ෂ අපේක්ෂක ඩේවිඩ් ෆාලි සෙනසුරාදා රාත්‍රිය වන විට මූලික ඡන්ද ප්‍රමාණයෙන් 42%ක් පමණම ජයග්‍රහණය කිරීමට සමත් වුණා. තමන් ලැබූ මේ ජයග්‍රහණය සම්බන්ධයෙන් ඔහු ඔහුගේ සහායකින්ට සහ ඡන්දදායකින්ට ස්තුති කර සිටියා.
5: The biggest achievement I think that my career has delivered to me, but it's also the most passionate, most euphoric experience I've had. It's a job that I've got and that job is for you and you and you and all the way up to Pooncarry, all the way up to Hillston, all the way across to Holbrook. Roll the way down to Golgol, all the way through to Mount Ranald and Hay, and right along the Great Murray River, and then back here in Albury.
3: මෙහිදී පක්ෂයට වඩා මේ අපේක්ෂකයාට තමන් කැමති බව ඇතැමුන් පවසා සිටියා.
6: Because I've known him for 45 years. Well, because he's a go-getter, mate. He will fix this area.
3: නමුත් ප්‍රධාන පක්ෂවලට වඩා වෙනස් වූ විකල්පයක අවශ්‍යතාවය තමන්ට ඇති බව ඇතැමුන්ගේ අදහස වුණා.
7: We got a personal question. Who did you vote for today?
8: One Nation.
7: And why is that?
8: Because we need a change.
3: මේ ඡන්ද කොට්ටාසය තුළ One Nation පක්ෂයට ඡන්දදායකින්ගේ විශාල කැමැත්තක් දක්නට ලැබුණත් එය රටපුරා පවතින තත්ත්වයක් නොවනු ඇති බව Nationals පක්ෂ නායක මැට් කැනවන් පැවසුවා. නමුත් One Nation පක්ෂයෙන් දේශපාලනිකව එල්ලවන අභියෝගවලට මුහුණ දීමට තමන් සූදානම් බවත් ඔහු පවසා සිටියා.
9: I'm going to cop it on the chin whatever the result because we've got to take that feedback and so I understand that.

0: Landu brainstorms boat names for the boat he hopes to own.
1: How about Fishful Thinking? Nah, too cute. C'est la vie?
2: Would be better if I was French.
0: BoatU has a boat covered by Geico, with added 24/7 access to the largest towing fleet on the water. He has the confidence to spend more time on an actual boat.
1: Fantastic voyage? Now we're getting somewhere.
0: Plus, Geico can help BoatU cover what's on board, too.
1: Oh, I know. Boy, oh boy, or barely awake, paddle to the metal. Oh, man, I should do this for a living.
0: It feels good to be BoatU. It feels good to Geico.
3: ගොවි ජනතාවට වගා කටයුතු සඳහා පොහොර ලබා දීම සම්බන්ධයෙන් විවිධ අදහස් පළවෙමින් තිබෙනවා. පොහොර ගැන විශේෂ සාකච්ඡාවක් පසුගියදා පැවැත්වුණා. එහිදී ලාල්කාන්ත විෂයභාර ඇමතිවරයා මෙවැනි අදහසක් ප්‍රකාශ කළා.
4: දැනට යල් කන්නයට අදාළ කරන පොහොර රට තුල තිබෙනවා. ඒවා බෙදා හරිමින් තිබෙනවා මේ වෙනකොට ගොවි ජන සේවා මධ්‍යස්ථාන හරහා. ඒ අනුව බැලුවම රට තුල කිසිදු ආකාරයක යල් කන්නේ කුමන හෝ භෝගයකට පොහොර පිළිබඳ ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. පොහොර පිළිබඳව අසත්‍ය ප්‍රකාශ බොහෝ ප්‍රමාණයක් රට තුළ විවිධ පාර්ශ්වයන් ගොඩනගනවා. ඒවා සම්බන්ධයෙන් අපි අනිවාර්යයෙන්ම නීතිමය පියවර ගන්නවා.
3: මේ මතුවී තිබෙන පොහොර ගැටලුව ආරම්භයා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ දවසේ මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් සිදු කරා. මේ ඒ පිළිබඳව අදහස් පළ කරපු සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා
5: වර්තමානයේ බරපතල පොහොර හිඟයක් ක්‍රියාත්මක වෙනවා. යූරියා, MOP, TSP පොහොර හිඟය උග්‍රයි. ඒ වගේම පොහොර මිල දරා ගන්නට බැරි ආකාරයට ඉහළ ගිහිලා තිබෙනවා. සාධාරණ ස්ථාවර මිලක් ගොවි ජනතාවට ලැබෙන්නේ නැහැ. මතක තබා ගන්න, ඔබ වර්මක් ලබා ගත්තේ ගොවි ජනතාව රජකරුණායි කියලා. නමුත් අද ඔබ කරන්නේ ගොවි ජනතාව සදාකාලික දුප්පත් භාවයේම තැබීමයි. ඔබ ගොවියව රවට්ටලා ගොවියට කියන්න පුළුවන් බොරු ටික ඔක්කොම කියලා ඔබ රජ වෙලා හමාරයි. හැබැයි රජ කරනොයි කියපු ගොවි ජනතාව අසරණ වෙලා හමාරයි.
3: මහජන උපයෝගිතා කොමිසම යළිත් විදුලි ගාස්තු ඉහළ දමන්න අවසර ලබා දීලා තිබුණා. අද ඉඳලා මේ ගාස්තු සංශෝධනය සිද්ධ වෙනවා. මේ අවුරුද්දේ දෙවන තුන්වන කාර්තු වෙනුවෙන් විදුලි පරිභෝජනයේ එකක 180ට වැඩි කාණ්ඩවලට 18%කින් විදුලි ගාස්තු ඉහළ දාන්නයි මහජන උපයෝගිතා කොමිසම අවසර ලබා දීලා තියෙන්නේ. ගල්ලඟුරු සම්බන්ධයෙන් චෝදනා එල්ල වෙන වෙලාවක තමයි මේ ඉහළ දැමීම සිද්ධ වෙන්නේ. ඊයේ දවසේ මාතරදී ඒකාබද්ධ විපක්ෂයේ ජනහමුවක් පැවැත්ුණා. මේ ඒ පිළිබඳව පාටලී චම්පිකරණ වගේ හිටපු ඇමතිවරයා පළ කළ අදහස්.
6: මේ විදුලි බිල වැඩිවීමත් එක්ක ඔවුන් කරලා තියෙනවා බරපතල වංචා දෙකක්. පළවෙනි එක තමයි මේ ගල්ලඟුරු නිසා කිසිදු ආකාරයකින් බලශක්ති අඩුවක් වෙන්නේ නැහැ කියලා පට්ටපල් බොරුවක් යෝජනා කරලා තියෙනවා. එහෙමනම් අන්තිමට ගල්ලඟුරු පාඩුවෙන් එන කෝටි ප්‍රකෝටි ධනය ගෙවන්න යන්නේ කවුද? මේ රටේ මහජනයයි ගෙවන්න යන්නේ. මේ ඔබ අහුවෙලා තියෙන්නේ මාරක උගුලකට ඔබත් අපත් කිසිම කෙනෙක් නොදන්න කණ්ඩායමක් පැලවත්තේ ඉඳන් මේ රට අද ඇදගෙන යන්න හදනවා JVP ඔන්ලි තනි පක්ෂ ඒකාධිපතිත්වයකට.
3: ඒ දවසේ ලෝකයේ යම් ආකාරයකට අවධානය යොමු වුණු කාරණයක් තමයි තලපති විජේ, එමන් නැත්නම් ජෝෂප් විජේ තමිල්නාඩු මහැමති දුරේ දිවුරුම් දීමේ සිද්ධිය. මේ දිවුරුම් දීම අල්ලලා ශ්‍රී ලංකාවේ ජනාධිපති අනුරකුමාර දිසානායක මහතාත් තමිල්නාඩු නව මහැමතිවරයාට සුභපැතුම් එක්කාසු කරලා තිබෙනවා. එක්ස් ගිනුමේ සටහනක් තබමින් ජනාධිපතිවරයා කියලා තිබුණා ශ්‍රී ලංකාවත් තමිල්නාඩුවත් අතර ඓතිහාසික සංස්කෘතික වගේම ව්‍යවසාය සහ පාරම්පරික සම්බන්ධතා වලින් බැඳිලා තියෙනවා. ශ්‍රී ලංකාව ඉන්දියාවයි අතර වඩාත් සමීප සම්බන්ධතා ශක්තිමත් කරන්න, හවුල්කාරීත්වය ගොඩනගා ගන්න, අඛණ්ඩව කටයුතු සිද්ධ වෙන නිසා අනාගතයේදී විශාල ආර්ථික පොරොන්දුවක් මෙන්ම අවස්ථාවනුත් තියෙනවා කියලා ජනාධිපතිවරයා සඳහන් කරලා තිබෙනවා. ශක්තිමත් ඉන්දු ලංකා හවුල්කාරීත්වය ඇතුළේ වැඩි සමෘද්ධියක් සහ ප්‍රගතියක් සඳහා එක්ව කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා කියලත් අනුරකුමාර දිසානායක ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා තමිල්නාඩු මහැමතිවරයා විදිහට දිවුරුම් දුන්නු තලපති විජේ, එමන් නැත්නම් ජෝෂප් විජේ හට සුභපැතුම් පණිවිඩයක් එක්ස් ගිනුමේ සටහනක් මගින් එක් කරමින් සඳහන් කරලා තිබුණා. මාරියා කැස්ටිලෝ යුරෝපා සංගම් බාහිර ක්‍රියාකාරකම් සේවයේ ඉන්දු පැසිෆික් කලාපය සඳහා වුණු යුරෝපා සංගම් විශේෂ නියෝජිත වරිය ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වෙනවා. එහිදී විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍යවරයා හමු වෙලා තිබුණා. බ්‍රසල්ස් වල පැවැත්වුණු 4 යුරෝපා සංගම් ඉන්දු පැසිෆික් අමාත්‍ය සංසදයේදී ඇති වුණු සාකච්ඡා මත පදනම් වෙලා මේ හමුවේදී අදහස් හොමාරු කරගෙන තිබෙනවා.

0: ඉන්දියානු සාගරයේ සහ ඉන්දු පැසිෆික් කලාපය තුළ ශ්‍රී ලංකාවේ උපාය මාර්ගික වැදගත්කම, ගෝලීය සබඳතා, වෙළඳාම, සමුද්‍රීය ආරක්ෂාව සම්බන්ධයෙන් අවධානය යොමු කරලා තිබෙනවා. ඒ වගේම බලශක්ති ආරක්ෂාව, ගෝලීය සබඳතා ආරක්ෂා කිරීම පිළිබඳවත් දෙපාර්ශ්වයේ අදහස් හුවමාරු කරගෙන තියෙනවා. මැද පෙරදිග වර්තමාන තත්වය, බලශක්ති ආරක්ෂාව, වෙළඳාම, සංචාරක ව්‍යාපාරය, ආහාර සුරක්ෂිතතාවය කෙරෙහි ඇති වෙලා තිබෙන බලපෑම් ගැනත් අවධානය යොමු වෙලා තිබෙනවා. කොමනත් මැයි 9 වෙනිදා සමරන යුරෝපීය දිනය වෙනුවෙන් විශේෂ නියෝජිතවරියට සහ ඇගේ දූත පිරිසට සුබ පැතුනුත් ලංකාවේ විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍යවරයා එක්කාසු කරලා තිබෙනවා. මේ හමුවට ශ්‍රී ලංකාවේ යුරෝපා සංගම් තානාපතිනි, කොළඹ යුරෝපා සංගම් නියෝජිත කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ නිලධාරීනුත් එක්කාසු වෙලා තිබෙනවා.
1: එසේනම් මෙලබෙන සතියේ ශ්‍රී ලංකාවේ සිදුවීම් දෙස අවධානය යොමු කරමින් එළඹෙන සිකුරාදා දිනේ මවමිමෙන් පුවත් විශේෂාංගෙන් නමුවන බලාපොරොත්තු වෙයි සමුගන්නවා. මම ශ්‍රී ලංකාවේ සිට මනෝජ් උදටියාවල.
2: මවමිමෙන් පුවත් ශ්‍රී ලංකාවෙන් වාර්තා වන ප්‍රධානතම පුවත් කිහිපය SBS සිංහල සේවයෙන්.

0: Pues cámbiate a Spectrum y ahorra $1,000. Garantizado. Solo ten 4 líneas de Spectrum Mobile y te damos internet con fibra óptica gratis para siempre. Sí, internet gratis para siempre. Y ahorra $1,000 garantizados en tu primer año. O cubrimos la diferencia. Visita spectrum.com/gratis para siempre para más información. Spectrum Internet funciona con fibra óptica y se conecta mediante líneas coaxiales. Se aplican restricciones.
1: පහසුවක් වෙනවා දරුවට ස්මාර්ට්ෆෝන් එකක් දීලා දරුවෝ නලව ගන්න තැනට ආරම්භ කරනවා. ඔන්න එතනින් පටන් ගන්න එක තමයි භයානකම සහ තීරණාත්මක සහ දරුවන් සහ මව්වරුන් අතර තියෙන මේ අන්තර් සම්බන්ධය, මේ තියෙන බැඳීම නැති කරන්නත් පුළුවන් වෙන්නේ යම් දවසකදී ඒක. මොකද හේතුව මේ ස්මාර්ට්ෆෝන් එක මාස කීපයක ඉන්න දරුවාගේ අතට දීපු පළවෙනි මොහොතේ ඉඳලා මේ දරුවගේ යාළුවා වෙන්නේ අතිනි ස්මාර්ට්ෆෝන් එක. මේ තාක්ෂණයේ කියන එක කුඩා කාලෙක දුන්නාම දරුවා දන්නේ නැහැ මේකේ ලිමිට් එකක් නේ. කියන්නේ මේකේ කොයිතරම් දුරට මේ පාවිච්චි කළ යුතුද නැද්ද, මේක පාවිච්චි කළ යුතු විදිහ මොන වගේද, දරුවා දරුවට ඕන විදිහට ෆෝන් එකත් එක්ක ගත කරන මේ තාක්ෂණික උපකරණයත් එක්ක ගත කරන කාලය වැඩි වෙනවා. එතකොට හිතන්නකො අම්මා කෙනෙක් දරුවෙකුයි මීට වසර 30කට කලින් තිබිච්ච මව සහ දරුවෙකු අතර තිබිච්ච සම්බන්ධය කොහොමද? කතන්දරයක් කියා දෙනවා දරුවට, දරුවට සින්දුවක් කියා දෙනවා, එහෙම නැත්නම් දරුවත් එක්ක සෙල්ලම් කරනවා, ගමනක් යනවා, එළියට බැහැලිවලා දරුවට වටපිට පරිසරය ගැන කියා දෙනවා. භූමි අන්තර් සම්බන්ධතාවේ දරුවාගේ හොඳම යහළුවා බවට හෝ තමන්ගේ බොහොම ළඟම තමන්ගේ මේ මව කියන කෙනා, මේ මගේ හොඳම කෙනා, මේ මෙයා තමයි මම පුංචි කාලේදම් මේ මගේ අම්මත් එක තමයි මම මේ හැම ගනුදෙනුම කළේ. එතකොට මට එයා තමයි මගේ විශ්වාස කළ හැකි පුද්ගලයා කියන ඒ කාරණාව අද වෙනකොට නෑ. අද වෙනකොට විශ්වාස කළ හැකි පුද්ගලයා තාක්ෂණික උපකරණය. තාක්ෂණික උපකරණය නැති වුණොත් සියල්ල අවසන් වෙන තැනකට ඇවිල්ලා තියෙනවා. මවක් සහ දරුවෙකුගේ සම්බන්ධය ඉතාම කනගාටුදායක ආකාරයකට වෙනස් කරලා තියෙනවා වර්තමානයේ වෙනකොට.
2: අපේ මේ සමාජ මාධ්‍යජාල භාවිතයත් හරිම සුලභයිනේ. ඒ වගේම අත්‍යවශ්‍ය කාරණයක් බවටත් ඒක පත් වෙලා තිබෙනවා. ඉතින් මව්වරුන්ටත් ඒක පොදුයි. ඉතින් මේ මාතෘත්වයට අම්මා කියන තමන්ගේ මේ භූමිකාවට මේ සමාජ මාධ්‍යවල බලපෑම කොයි වගේද?
1: සමාජ මාධ්‍ය කියන එක අතිනි මම කියන්නේ නෑ සමාජ මාධ්‍ය කියන එක අනවශ්‍යයි කියලා. මේ සියලු දේවල් එකයි වර්තමානයේ වෙනකොට මේ ජීවන රටාව දැන් හැදිලා තියෙන. කියන්නේ මේක දැන් මේ ගොඩ නැගිලා තියෙන ආකාරය ඒක අත්‍යවශ්‍ය කාරණයක් බවට පත් වෙලා තියෙනවා. මම කුය ආකාරයටද මේ සමාජ මාධ්‍ය කියන එක පරිහරණය කරන්නේ කියන එක මත ඒ දිහා බලලා තමයි දරුවා තීරණය කරන්නේ. මේ විදිහට තමයි මමත් මේක පාවිච්චි කරන්න වෙන්නේ. මමක් මේක දිහා සෑහෙන වෙලා තනියම බල බලමින් තමන්ගේ විනෝදය පවණක් හිතනවාද, එහෙම නැත්නම් මේ තියෙන සමාජ මාධ්‍ය මෙන්න මේ කාරණාව ඔයාට වැදගත්, මෙන්න මේ කාරණාව ඔයාට වැදගත්, මෙන්න ලෝකෙ මෙහෙම දෙයක් අද වෙමින් පවතිනවා, මෙන්න මේකයි ඔයාට මේකෙන් ඉගෙන ගන්න තියෙන්නේ, මේවයි අපි බැලිය යුත්තේ. අපි හිතමු මේ කාරණාව අතින් දරුවෙක්ට දවසක් දෙකක් මාසයක් අවුරුද්දක් අවුරුදු දෙකක් තුනක් මව මේ විදිහට දරුවාට මඟ පෙන්වමින් යනකොට සමාජ මාධ්‍ය හෝ මේ කියන භාවිතය සම්බන්ධයෙන් දරුවෙක් ඉබේම තේරුම් ගන්නවා හරි මෙන්න මේකයි හරි මෙන්න මේකයි වැරදි. ඒ නිසා තමන් මේක හැම වෙලාවම නිවෙස් තුළදී පරිහරණය කරනවා නම් සැලකිලිමත් විය යුතු සහ ඉතාම පරිස්සම් විය යුතු කාරණාව තමයි තමන් කොයි ආකාරයකටද කොයිතරම් වෙලාවක් මේකත් එක්ක ඉන්නවද.
2: ඖෂධකි මේ තාක්ෂණය සමග තමන්ගේ දරුවන් හදාවැඩා ගැනීමට, ඔවුන් ආරක්ෂා කර ගැනීමට මව්වරුන්ට තියෙන අභියෝග මොනවද? අපි ඒ ගැනත් සාකච්ඡා කරමු.
1: අද වෙනකොට ලොකුම ප්‍රශ්නයක් වෙලා තියෙන දෙයක් තමයි තාක්ෂණික උපකරණ කියන එක කොයි විදිහටද අපි ලිමිට් කරන්නේ, කොයි තැනද සීමාව, කොතනද මේකේ බවුන්ඩරි එක. අපි හැම වෙලාවම දරුවෙක්ට දෙන්න ඕනේ අතිනේ බවුන්ඩරි එකක්, කියන්නේ සීමාවක් දෙන්න ඕනේ. මේ සීමාව මෙච්චරයි, මෙතනින් එහාට ඔයාට මේක කරන්න බෑ. ඒ සීමාව අපිට දෙන්න පුළුවන් වෙන්නේ අපි හැම වෙලාවම දරුවත් එක්ක යන අවදීන් ඉඳීම මේ ගමනෙන් අතින්. මොකද හේතුව තාක්ෂණික උපකරණ කියලා කියන්නේ එක එක එක පොඩි බොහොම සියුම් තැනක් තියෙන. මේ බොහොම සියුම් තැනින් එහාට පැනනහම මේ ඇතුළත තියෙන්නේ ඉතාම දරුණු ආකාරයක්. සමාජ මාධ්‍යකින් තමන්ගේ දරුවාගේ ජීවිතය මානසික රෝගී තත්ත්වයකට හෝ එහෙම නැත්නම් එතනින් එහාට ගිය අවදානම තත්ත්වයකට පත් කරගන්නවාද, එහෙම නැත්නම් තමන්ගේ දරුවා සොඳුරු කෙනෙක් කරගන්නවාද කියන එක අම්මා තමයි තීරණය කරන්න වෙන්නේ. අම්මා කියන කෙනාට තමයි අතින් හැම වගකීමක්ම පැවරලා තියෙන්නේ ඇත්තටම.
2: ඔව්, ඉතින් මේ දරුවන් හදා වඩා ගැනීමේදී මව්වරුන් ඵලදායී ආකාරයට මේ තාක්ෂණය යොදාගන්නේ කොහොමද? අවසාන වශයෙන් අපි ඒ ගැනත් සාකච්ඡා කරමු.
1: අධ්‍යාපනික applications, education applications අපිට දාගන්නත් පුළුවන්. gaming applications දාගන්නත් පුළුවන්. මව තීරණය කරන්න අපි දාගන්න ඕනි කෝකද දරුවට දාගන්න ඉඩ දෙනවද අරක. එහෙම නැත්නම් මේ තියෙන තාක්ෂණය කියන එක හොඳට භාවිතා කරන්න කියන එක, හොඳ ආකාරයට භාවිතා කරන එක වගකීම සම්පූර්ණයෙන් පැවරලා තියෙන්නේ මවකට. මොකද මවක් තමයි හැම වෙලාවෙම දරුවෙක්ගේ ගතිගුණ හරි අධ්‍යාපනික දේවල් හරි එහෙම නැත්නම් දරුවෙක්ට යා යුතු මාර්ගය පෙන්වා දීම ඇතුළු මේ සියල්ලේ බර දරන්නේ මවක්. මවක් විදියට තමන් හොයලා බලලා මේ දේ හොඳයි කියන එක තීරණය කරන්න මවකට පුළුවන්. ඒ නිසා මව්වරුන්ගේ දිනය වෙනුවෙන් මම සියලුම මව්වරුන්ට කියන්නේ තමන්ට මේක කරන්න පුළුවන්. මොනතරම් කාර්ය බහුල වුණත් තමන්ට තමන්ගේ දරුවත් එක්ක මේ යන ගමන බොහොම පහසුවෙන් යන්න, තමන්ට උමනා ආකාරයට හරිගස්ස ගන්න, සකසා ගන්න කරන්න පුළුවන්. කරන්න බැරි නෑ අපි. තාක්ෂණය දියුණුවයි, තාක්ෂණය හොඳයි, තාක්ෂණය නරක් කරගන්නෙත් අපිම තමයි.
2: ඔව්, මව්වරුන්ගේ දිනය වෙනුවෙන් SBS සිංහල ගුවන් විදුලියෙන් ඔබ වෙත ගෙන ආව විශේෂ සාකච්ඡාවෙන් අද දවසේ අප සාකච්ඡා කරමින් පසුනේ නූතන තාක්ෂණය මව් පදවියට බලපාන්නේ කොයි ආකාරයකින් දැන කාරණය සම්බන්ධව. අද මේ සාකච්ඡාවට මෙල්බන්හි ගුරුවරියක් ලෙස සේවය කරන ස්වෙතකී මුණසිංහ අප සමග සම්බන්ධ වුණා. ස්වෙතකී, ඉතින් ඔබට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ඉතාමත් වැදගත් කරුණු කාරණා රැසක් අපේ මව්වරුන් වෙනුවෙන් තිරණය කිරීම සම්බන්ධයෙන්.
1: බොහොම ස්තුතියි.

0: advertising.
1: Twirl those wheels!
2: Geico knows there's a home you and a road you. Right now you're hearing home you. She's not in an RV. She's at home, feeling out of breath from a spin class.
1: And one, and two, and three, and four, and seven.
2: Meanwhile, road you can breathe easy in an RV with 24/7 claim support from Geico's insurance specialists. So the only thing she's counting is highways.
3: Okay, we can take the one to the five to Route 66. Perfect.
2: It feels good to be a road you. It feels good to Geico.
4: වල මේ ගැන ලොකු කතා බහක් ඔස්ට්‍රේලියාවේ තියෙනවා. ඉතින් මේ නිසා වගේම ඔස්ට්‍රේලියාවේ දේපළ ශාස්ත්‍රය ගැනත් විවිධ පාර්ශව විවිධ මතධර්ම නිසා අද අපි SBS සිංහල සේවෙන් මේ නෙගටිව් කියරින් කියන්නේ මොකක්ද සහ මේ සඳහා රජය මගින් සිද්ධ වෙන වෙනස්කම් ඔස්ට්‍රේලියාවේ දේපළ වෙළඳ පොළට බලපාන්නේ කොහොමද කියලා හොයලා බලන්න කල්පනා කරා. ඉතින් මේ ගැන අපිව දැනුවත් කරන්න මේ කතා බහට අපිත් එක්ක අද එකතු වෙනවා වික්ටෝරියා ප්‍රාන්තයේ මෙල්බර්න් වලින් වරලත් පළපුරුදු දේපළ නියෝජිතවරයෙකු සහ දේපළ උපදේශ කවරේකු වශයෙන් කටයුතු කරන හීරෝ තිලකරත්නත් ඒ වගේම පළපුරුදු වරලත් ගණකාධිකාරීවරයෙකු වශයෙන් කටයුතු කරන දුලි ජයවර්ධනත් හීරෝ දුලි
5: අයිබෝන්
4: හොඳයි මම මුලින්ම දුලිත් එක්ක තමයි කතා බහ කරන්න දවසේදී කල්පනා කරන්නේ මොකක්ද මේ නෙගටිව් කියරින් කියන්නේ කියලා ටිකක් පැහැදිලි කරගන්න දුලි අපි මේ නෙගටිව් කියරින් කියන්නේ මොකක්ද කියන දේ ගැන ටිකක් පැහැදිලි කරගෙනම කතා බහට ප්‍රවේශයක් ගමු
5: ඔව් නිපුන නෙගටිව් ගියරින් කියලා කියන්නේ අපි දැන් ඉන්වෙස්ට්මන්ට් ප්‍රොපර්ටි එකක් ගත්තම ඒකේ එන ඉන්කම් එක ඒ කියන්නේ එකෙන් එන ආයෝජනයේ රෙන්ටල් ඉන්කම් එකට වඩා ඒ ප්‍රොපර්ටි එකේ ඒ ප්‍රොපර්ටි එක මැනේජ් කරන්න යන වියදම ඒ වියදම වැඩි නම් ඉන්කම් එකට වඩා ඒ එන ප්‍රමාණය තමයි අපි නෙගටිව් ගියරින් බෙනිෆිට් එකක් හැටියට තමන්ගේ ඉන්ඩිවිජුවල් ඒ කියන්නේ තමන්ගේ පෞද්ගලික ටැක්සබල් ඉන්කම් එකෙන් ඒ කියන්නේ ඔස්ට්‍රේලියාවේ ටැක්ස් කරන ඉන්කම් එකෙන් අපි අඩු කරනවා මේ ගාණ ඒ කියන්නේ අපිට දැන් රෙන්ටල් ඉන්කම් රෙන්ටල් ප්‍රොපර්ටි එකකින් ඩොලර් 10,000ක් තියෙනවා නම් වැඩිපුර වියදම ඇවිල්ලා ඒ 10,000 අපි ඒ ටැක්සබල් ඉන්කම්ෙන් අඩු කරනවා ඒක අඩු කරනකොට අපි ගෙවන ටැක්ස් ප්‍රමාණය අඩු වෙනවා ඔස්ට්‍රේලියන් ගවර්න්මන්ට් එකට
4: හොඳයි දුලි දැන් මේ සඳහා වෙන ප්‍රතිසංස්කරණ මොනවද ඒ ගැනත් කියමු
5: මේ නෙගටිව් ගියරින් රිෆෝම්ස් මේ මැයි 12 වෙනිදා හුඟක්ම අපිට හිතෙන්නේ මේගොල්ලෝ මේ යෝජනා කරලා තියෙන්නේ කැප් එකක් කියන්න ඒ කියන්නේ ඉන්වෙස්ටර් කෙනෙක්ට ගන්න පුළුවන් බෙනිෆිට් එක ප්‍රොපර්ටිස් එකකට නැත්තම් දෙකකට per investor cap එකක් ගේන්න. ඒ කියන්නේ තමන්ට investment properties 3-4ක් තියෙනවා නම් ඒ 3-4ටම negative gearing benefit එක නොදී ඒකෙන් එක property එකකට නැත්තම් දෙකකට විතරක් ඒ cap එකක් ගේන්න තමයි propose වෙලා තියෙන්නේ. අනිත් එක තමයි මේක restrict කරන්න හදනවා අලුතෙන් හදන ගෙවල් වලට. ඒ කියන්නේ newly constructed dwellings වලට තමයි මේක limit කරන්න හදන්නේ. rather than old houses ඒ කියන්නේ පරණ established ගෙවල් ගන්නවට වඩා මේක focus කරන්න යන්නේ අලුත් ගෙවල් වලට විතරක් දෙන්න. එතකොට මේකේ එතකොට දැන් කවුරු කරි හිතන්න පුළුවන් දැන් අපි ගත්ත properties වලට මොකද වෙන negative gearing benefit එකක් හම්බෙනේවට. ඒකට මේගොල්ලෝ අපි හිතනවා suggest කරලා තියෙනවා propose කරලා තියෙනවා budget එකේ මේකට grandfathering effect එකක් එයි කියලා. ඒ කියන්නේ existing properties වලට තවම මේ negative gearing benefit එක දෙයි. But අලුතෙන් යන්නේ වට විතරක් මේ අලුත් rules apply වෙයි කියලා හිතලා. ඒක තමයි අපි හිතන්නේ එහෙම වෙයි කියලා.
4: මෙල්බර්න්හි වරලත් පළපුරුදු ගණකාධිකාරීවරයෙකු වන දුලි ජයවර්ධනත් එක්ක තමයි කතා බහ කරේ. මම දැන් මෙල්බර්න් වල පළපුරුදු දේපළ නියෝජිතවරයෙකු සහ දේපළ උපදේශකවරයෙකු වශයෙන් කටයුතු කරන හීරෝ තිලකරත්නත් එක්ක තමයි කතා කරන්න යන්නේ. හීරෝ අපි දන්නවා දැන් මේ දෙයින් විවිධ ප්‍රතිලාභ ලබන පිරිසක් ඉන්නවා විශේෂයෙන්ම නෙගටිව් ගියරින් වලින් වැඩිපුරම ප්‍රතිලාභ ලබන්නේ කොයි වගේ පිරිසක්ද මේ ගැන කැමැති මම දැනගන්න.
6: ඔව් නිපුන මේක හොඳ ප්‍රශ්නයක්. දුලි කිව්වා වගේ නෙගටිව් කියරින් වලින් වැඩිපුර බෙනිෆිට්ස් ලබන්නේ මෙහි වැඩියෙන් ටැක්ස් ගෙවන කට්ටිය. ඒ කියන්නේ වැඩියෙන් ටැක්ස් ගෙවනවා කියන්නේ හයි ඉන්කම් එකක් අර්න් කරන කට්ටිය. බිස්නස්මන් ලා වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ජොබ්ස් කරන කට්ටිය වෙන්න පුළුවන්. නමුත් වැඩියෙන් ටැක්ස් ගෙවනවා නම් ඒගොල්ලන්ට පුළුවන් ඉන්වෙස්ට්මන්ට් ප්‍රොපර්ටිස් අරන් ඒවා රෙන්ට් අවුට් කරලා ඒ වගේ එන costs, management fees, insurance, water rates, council rates, ඒ properties වල තියෙන depreciation එක ඔය ඔක්කොම cost එකක් හැටියට declare කරන්න පුළුවන් tax department එකට. ඊට පස්සේ ඒගොල්ලෝගේ taxable income එක අඩු කරගන්න පුළුවන් අර cost එකක් කියලා

0: දාල එකයි කට්ටිය මේ ඉන්කම් එක වැඩිවෙන වැඩිවෙන රෙන්ටල් ප්‍රොපර්ටිස් තව වැඩියෙන් ගන්නෙ. ඉතින් මේකට අමතරව තව ඩෙවලොපර්ස්ලා බිල්ඩර්ස්ලා හැම ගෙවල් හදලා විකුණ ගන්න බැරුව හෝල්ඩ් කරන කට්ටියටත් මේක බලපානවා. මොකද ඒගොල්ලොත් රෙන්ට් අවුට් කරලා ගෙවල් තියාගෙන ඉන්නවා. ගොඩක් ඩෙවලොපර්ස්ලාට මේ විකුණ ගන්න බැරි ගෙවල් ගොඩක් රෙන්ට් අවුට් කරලා තියෙනවා. ඉතින් ඒගොල්ලොටත් මේ නෙගටිව් ගියරින් කියන බෙනිෆිට් එක තියෙනවා.
1: හොඳයි හීරෝ, දැන් ඔස්ට්‍රේලියාවේ දේපල මිල ගණන්, කුලි නිවාස මිල ගණන් ගොඩක් ඉහළයි. ඉතින් හීරෝ, මේ නෙගටිව් ගියරින් වෙනස්කම් වලින් මේ වෙදි ඔස්ට්‍රේලියාවේ ඉහළ නිවාස මිල ගණන් වලට බලපෑමක් සිද්ධ වෙනවද? ඒ කොහොමද? ඒ ගැන අවසන් වශයෙන් කියමු.
0: අලුතෙන් ඉස්සරහට හදන ඉන්වෙස්ට්මන්ට් ප්‍රොපර්ටිස් වලට හරි, එහෙම නැත්නම් ඉන්වෙස්ටර්ස්ලාට තියෙන ගෙවල් වලට කැප් නෙගටිව් ගියර් කරන්න පුළුවන් කැප් එකක් දැම්මොත්, එහෙම දුලි කිව්වා වගේ, ඒ කියන්නේ ගෙවල් 10ක් විතර තියෙන එක්කෙනෙක් ඉන්වෙස්ට්මන්ට් ප්‍රොපර්ටිස් ගෙවල් එකක් හරි දෙකක් වලට විතරයි නම් නෙගටිව්ලි ගියර් කරන්න පුළුවන්. බොහෝ දුරට ගොඩක් ඉන්වෙස්ටර්ස්ලා එක්කෝ ගෙවල් හදන එක නවත්තයි, එහෙම නැත්නම් ඒගොල්ලෝගේ ප්‍රොපර්ටි පෝර්ට්ෆෝලියෝ එකෙන් දෙකක් හරි තුනක් හරි තියාගෙන අනිත් ඒවා විකුණයි. ඉතින් මේ එහෙම වුණාම වෙන්නේ රෙන්ටල් ප්‍රොපර්ටිස් සප්ලයි එක අඩු වෙනවා. එතකොට රෙන්ටල් ප්‍රොපර්ටිස් තියෙන ප්‍රමාණය අඩු වෙනවා මාකට් එකේ. එහෙම වෙද්දී රෙන්ටල් දැන් තියෙන රෙන්ටල් ක්‍රයිසිස් එක තව වර්සන් වෙයි කියලා තමයි මගේ අදහස තියෙන්නේ. ඒ කියන්නේ සප්ලයි එකට අනුව ඩිමාන්ඩ් එක, කියන්නේ ඩිමාන්ඩ් එක වැඩි නම් සප්ලයි මදි නම් රෙන්ට් ඉහළට යයි කියලා තමයි මං හිතන්නේ. එහෙම වුණොත් එහෙම, හැබැයි ඒක දිගු කාලයක් තියෙන එකක්ද නැත්නම් ඒක ෂෝට් ටර්ම් එන එකක්ද කියලා කියන එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. මට හිතෙනවා අවුරුද්දක් දෙකක් පොඩ්ඩක් රෙන්ටල් මාකට් එකට බලපායියෝ කියලා. ඕක 1985 87 මේ තාවකාලික නෙගටිව් ගියරින් ඇබොලිෂ් කරා ඒගොල්ලෝ. ඒ කරපු දවස්වල රෙන්ටල් මාකට් එකට එෆෙක්ට් වෙලා තියෙනවා කියලා රෙකෝඩ්ස් වල මේ තියෙනවා, මේ සිඩ්නි වලයි පර්ත් වලයි.
1: මේදී සම්පත්දායකින් පොදු කරුණු පිළිබඳව තමයි අවධානයක් යොමු කළේ. එක් එක් පුද්ගල තත්ත්ව අනුව මේ කරුණු වෙනස් වීමේ හැකියාවක් තිබෙන බවත් මතක් කරන්න ඕනේ. ඉතින් නෙගටිව් ගියරින් කියන්නේ මොකක්ද සහ මේ සඳහා වන වෙනස්කම් ඔස්ට්‍රේලියාවේ දේපල වෙළඳපොළට බලපාන්නේ කොහොමද කියලා තමයි SBS සිංහල සේවෙන් අපි කතාබහ කරමින් හිටියේ. මේ ගැන අපිව දැනුවත් කරන්න අද අපිත් එක්ක සම්බන්ධ වුණේ වික්ටෝරියා ප්‍රාන්තයේ මෙල්බර්න් වලින් වරලත් පළපුරුදු දේපල නියෝජිතවරයෙකු සහ උපදේශකවරයෙකු වශයෙන් කටයුතු කරන හීරෝ තිලකරත්නත්, පළපුරුදු වරලත් ගණකාධිකාරීවරයෙකු වශයෙන් කටයුතු කරන තුලි ජයවර්ධනත්. එහෙමනම් හීරෝ, දුලි, ගොඩක් ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වෙලා මේ ගැන අපිව දැනුවත් කරාට. සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. අයිබෝවන්.
2: බොහොම ස්තුති නිපුණ.
3: බොහොම ස්තුති නිපුණ. අයිබෝවන්.
4: හොඳයි, ඉතින් ඒ විශේෂංගයත් සමගින් අද වැඩසටහනේ අවසානයට අපි ඇවිල්ලා ඉන්නවා. ඉතින් නැවතත් හෙට දිනේදී හමුන බලාපොරොත්තුවෙන් අද අපි ඔබෙන් සමු ගන්නවා. අද වැඩසටහන ඔබ වෙත ගෙනා මම දිනේෂ් ලියනගේ. ඔබට සුබ දවසක්. අයිබෝවන්.